0: ලෞරි කිරිපැස්ස යපරින් අන කොංගරාත් පුතන් හිනි මකුරි බුකින් තසුව කේ මිනිස්ට්‍රි ඔෆ් ජස්ටිස් ඉමාමනරි එතපෙ මෙති පුපෝකි ඉතසුව කේ ඔෆිස් ඔෆ් ද පබ්ලික් ලීගල් සර්විස් යෝනි නොමතය ආමතය නනන් තතපොන කපුයි අයි නොමතය ආමත කන අකස්ක කිරු විය ප්‍රිස්මන් අයිකයි පයික අකකාවගපා අනරියයි නතය ආමත කන අකස්ක කිරු විය ප්‍රිස්මන් පුණියයි ඉනෝමතය ආමත අකේ අකස්ක කිරු විය ප්‍රිස්මන් ඇමොනෙවේ ගෙන්නසුව ඇමොමතපු කිලිබස් ඇට් ද කොන්ස්ටිටියුෂන් ඉකිනාගි නොමතය යෝ යන් සුවරිකිත බෙව්ව නරුන් ද ක්‍රිමිනල් ප්‍රොසීජර් කෝ ද පීනල් කෝ අවයිත පොලිස් පවර්ස් ඇන් ටු දිස් ඇට් අවරියයි නිකලිනෙක් එගොනන කස්ක ජාමත ඉරු විය ප්‍රිස්මන් යානි බුකිනායිකයි දවන යෙයිත පුරේ ඇ කොරොය ඕවා යෙයිත කඩමකිනිපා යෙයිත පුරේ ඇ පුගිනකිපා එන කොරොය කේ යෙයිත නමකිනිපා යෙයිත පුරේ ඇ පුගිනක පය කොරොය කේ එන කොරොය දෙනුවා යෙයි අනවොත තකපුවීපා එන කස්කක් නකො මතන් තපුවී නිකා කපුකිනනා අයිකයි නො මතන් ජාමත ඇ කස්ක ගිරු විය ප්‍රිස්මන් තබේ ය ප්‍රිස්මන් පා අනසුවන් ජාමත අරේ එකස්කක් පා එනකොන දෙයිත කිම අනවුසු කේ රොරොන යොන් දතරබෝ සුවන්ය දතපු ඇමින යෙයි කෙන් සුවන්ය පා අනකොන නඩකොනි මෙන ඉරිකින ඉනනොන් තයින් ජනයි රොරොන් කනාරොන පා ආකි කරව අයු ප්‍රිස්මන් ඔබුනිය ඉනොමතය ඔමතන් තංගිරිය පා අන දෙයිත කිම යවුසු කේ රොරොය එකොන සුවන්ය ප්‍රිස්මන් පා එතංගිරා අනේ බෝබෝගිතරොය එනරියයි නික පරපරා කිරොයි නොකොයින තෙතයි ඇරියයි දෙතේත අයෝ තයයි පුකින් තරංකයි එකස්කක් එකොන සියම අරනම අනරිදිකින මෑව් අවනතපොරේ එමෑකයයි අවාකේනත එකොන නැකි අංගන රොමරොමං කන එනා නාගන රොමරොම ඉරු විය ප්‍රිස්මන් නිකේනස් මෙතපුරේ ඇපුගින කියයි ගණ ඇකස්ක කියානේ පුගින අරියයි තකරම කිනිපා එපරවත්ත පුරේ ඔව් එපුණියයි නියයි ද වොරන්ට් ඉබුගින කස්ක කින ගණ ඇකස්ක කිම එනා කිරකේ ඔමරයන් නන කේසින් දෙතයි ඇරියයි ඔ එනරියයි නිකෝසන කොක් ආමෙනික පැයකි පා එනමම ඕකින කොන්ටයි නොමරයන් නන කේස් ඉරොන් තකපුවි යකි කොරණ කස්කක් ජවමත ඇමෙන අනලිටික යන්ත පුින ගණ කස්කක් ජවමත ඇමෙන අනලිටික යන්ත බීම වනුව ඔයෙන් නොයකෝ නිකෝංගෝ කනකරෝ ඔ නිකස්කෝගින් දෙතබු ඇසගිත දෙමත වරික ගණ කස්කක් ජවමත නිකාව කිනක දෙමත වරික ඉබුකින් කරවන්ත කකයි රුමුරුම ඔ තැනයි රුමුරුම් තෙපුරේ ඇ කොරොය ඔය එකතවගේ පා එනරියෙන් ඉන්තවගේ නනුම බීම වත්‍යව කේ එකොන ඳකන කොනි සිබීම වත්‍යව ගණ එයින් තකපුවි දුවිකෙන් අනාකින්න රොරොරොම ජොමත එනාකිලියයි ඉඳක යොන් අවචයව මෙන් ඔංකන එලියොන් නොනොව දයවස් කුන්ති සබුගිනක් දකරබුස් ඔයනරියයි නංගනක් ඉත මොයි මෙතිය මරගේ ඉංගන යගෙස් යන්ති සුවකස්කකින් ජොමත ඔයන පුනු පුනන් දෙක ඉරොන් ජොමත ආන්නේ තකපෝමි නරොන් නරේ එකිනාගි යන්නන සුව ඇමොන් වතපු කිලිබස් ඉනොමත යොමත ඉනොන් තෙතපුන් කපුවි ඉංගන අකච්චකි ඔමතන් තපුවි නිකපුරපුරේ නා අකේ යරෝය පුණේ නොමතයන් තැකින්නන කොන්ත කපුවි පා අකින්නනෝ අයරෝය ඉංගන ආරොන පා ආකි සොංගකි ඉරොන් තකපුවි ගෙති සමුස් අය අනකින්නනෝ අයරෝයන් කේ යක් මෑ එකකාවගේ පා අනාතය ඔමත පා අපුන කොන තැකින්න පා අකින්නනෝ අයරෝය ඉබුගෙන කන් මෑ තාතරික යොන් ඉනොමත යොමත නේිතකි මෑ සූ වරික තබෝව කවර ඔබසින් තීබු පෝගින් තෙසෝයි තකොරමයි පේසෝ නනත්තපෝ දෙනුම පස් කම්පනී කේ තරපෝන නකොන් නම්පා අයික ඉසුවන මෙවතවන වෝනෝව දෙනුව තවන වෝව කේ ඉසුවන මෙවතවන වෝනි මෙවුව දෙනුව අකේ දෙනුව ඉබුගින් කායින් තීතරම ඉනුකු කම්කොනානි කවර අන මාංග ජොබිස් අයියෝ ඉරොන්තොනි කිසිමස් කේන්තර බෝන්න කොන්තරම්ප
1: හා කොපෙන්තේ මෙතන උරා යම් මෙවුරි FM 89.9 නවතේ තතයි මංගයි ඉබුනි ඉසුමරයිත මෙනස්මෙන් දෙනුව මෙන්නම් තපනේ කොංගරා මෙයයි යරයි තරිකි තේත පනානික ක මෙවුරියම ඉතර නකොයිම් නනන්ත මෑරන් තේත තන මෙයන් තායයෝ කොංගෝය තපෙන පැන මෙරවුතේ තෙරිරිං අකේ ඔන්න මෙන්න උ ස්ටුඩියෝ එකයි යන්න පොන් වා කිනකෝ ආණ්ඩේ තනකෝ අවුරිනරි නයිපුකෙම් තරපාන කුපුරේ යන්න කොරයි කනවා නම් මුයිකේ නයෝ තේතරනකෝ කනවා නම් ඒකන්නේ කේ අංකෝ යන්න තව කොංගරා මෙයෝනි පෙම් තකා මෙයන් තපස් මේ යන්න මෙයන්ම් කිතව මෙන්නම් තපනේ කකව් කියන් කේනා දේ මතන පනවා කෙන කොම අවුරි නෙරිනේ ඔන්න මං ආතවරෙන් කන්නේ රෝණ කොංගයි නීරත තෙව්පේ මෙන් අනා ස්ටුඩියෝ පනන් මෞරි FM මේ පයිරික් තරවයි කයි සනා වා කෙන කොම අර වෝ වන්නනේ නෙනුන් කොනයික අරන් අරන් අයිපු කෙම කේ යසන පැනක කතවරයි පු කෙම ආර කතනුව තංගන අරුණ පයයි කොන කොනාන පැන්න උරයි මෙරෙනන් නකෝ අවුරි නෙරිනේ පු කෙම tamerante tetan meantai yore pon pakantai namui ke nayu takono pongke ayare